0: කඩින් ෆතිව ෆස් කඩි 30 මිනිට් අසෝමතේගෙන් දොනි දිවහිර ආච්චේ ගාඩෝ
1: හිතායතුගේ මගුදායතු

පෙරකුවේ දෙම්ම කෙලිමු රංගල ෆුසත බෝද ජහාද නමස් පෙරකුවේ අන්න පෙරකුවේ ෆොන වල බෝල කී මාමත පෙර අන්න බර ගෝමෙස් ෆොන වල බෝල දේ ගෝමෙස් එ බෝල පෙරකුවේ ටීම් ඒ ෆනා නම්බර් කැප්ටන් ගෝමෙස් අදී අන්න නම්බර් ගෝමෙස් ප්‍රමුතරේ America conte bola da back col fate era tre keeper ti fa col fonuad freeze fonuad bola matematica aspetta ho scofato bodo ti fa col bola fatto anche che America half tre America conte attacco prima tre attacco contro America conte vetti di metro matto bola di America in contro ga anno per di referee play una due colli con cure gendan engi ere ca di number bola fa cure gelto ma sempre dest sata number tilme and back of fahat hain kon teka richard adam swat richard control ko left car reem ball ka kuye jela apne ke richard fahat reem fahat ke richard sensa ka tere ene aur kuriye hain kon teka ne control ko left arim thing an number naga de mase kurane e mekeni takal fahat hain kon teka ne kuri phone wali bola naga de ni ඒ රිත නගාදී බෝල වාදෝ එක්කුන්තර එන්න මේ පහත පෙරුග එක්කුන්තර දිෆාක් ෆස්තොල සාමිනේට කුල විච මෙචුක තින්නන සුන්දන කුරීග ඇමරිකා කුන්තර බෑක් වල පහත රිචඩ් තිරිතිරි කුරී ෆොන වල මෙදන කැර හින් කුන්තර කන පහත හාෆ් කි මෙදා සමන ප්‍රෙස් රීම කුරිය රිචඩ් මොන හංගාල කුරිය ජේදනි ඇමරිකා හාෆ් කි මෙදා සබ් ජේදා ෆාරිමති 16 නම්බර දිස්සාදී ෆ්‍රීමන් පුරිය තිරිතින් ෆොන වාලි බෝල් ටිල්මන් වරකුනි ෆාත් බෝලක් දැක් දෙරුගේ කොන්ටෙන් අටක් කුරිය ෆොන වාලි බෝල් වරත් බාර දුව ෆොන නවා නම්බර බාර වරකුනි ෆාත් උන් දියා රිචඩ් වෙට්ටිගෙ හිටි ෆාත් කුරිය අරිමත් බෝල දෙ දෙරුගේ ලී ෆේල් එස් එල් මො කුරිය ரெஃப்ரி குழு மீது கொண்டாத ஓட்டா பிரேக் ஹைட்ரேஷன் பிரேக்

0: Mitchell gave first toss, half minute, four half, 22 minute play. For the half, got America in Jehi, Tingo like it, Tina Smoke Korega, America did from the for the half, got Hameko, Dinavoto, Peruvi half Terega, American Kulamundi, Gina Halta Visafet, Terequa count. Etek gali be madu furusa tenone Amerika goda fonwa de fesnuwe enemas furta maha bada mi hafuga perugu bolo wara purta mal angalo kof ati ya gotu mi hafuga tetin furusa te dibi kingeche perugu gol jahan adi Amerika fahata bes umsaraka bay fahar bar podo de data fene enemas furta maha hafuga wara podo kam kina wagutu buria ko tri keeper fiyawa Perigo half the reg, Polymontia Tafoni, Parahamaji Reg, Pahatu Tibe, Hatter defender, Paramaro Hingala, Pasta Halagin, a Polotogus, Perigo Kuntene Bolo, Odomotaka, do for Nara Tafene for Tamahaf, Mihaf of our product, Prescoke, Polymta Tafene for Tamahafa, Kudapu Taham, the Warapur defense spoke, Pahata, Warapur team, Pabak, Perigo Polymti. Enam belas ya, hilaf ni half tu baru pulak plus gol lagi, pulak muda tu sini ni. First tolas 9 minit, lecuki. Pulai fengiru, tindar sunder kuri ka Amerika. Hydration break of fahu pulak fashion, di feg. Eden so eden ni, Amerika half ki meja sab. Perigue Edenso Edeni Jeffrey Katakano Isara to come out of the lag and ball in fact Hatha ball and again good day Huri Edeni Dive Mirage Mitch Kuri Mideni America Ibarra won a team go make Mencipta kuri genda buka, bawa lepa. Amerika, Kanada, gitu loh. Mexico. Kira-kira ke, enam sah kuri ngirit itu bola fahatu. Richard, difa kuri bola di bini dia rekayari. Kira-kira kunte, kira-kira kunte kuri fonwa di bola rekayan dua fah. Amerika kunte, orang kuri. Entah nom, kira-kira ke hatar numbero. Kuri kusah kuri gendi fitja. Kesiris kuri kusah kuli. Area carrying. Amerika half ke tren di foto je. Amerika pun tren pun sih dah ni agi. Berti seboy carry. Ehi terik sahaja forward lima taka. Amerika dekun tren. Arangga seperti. He covers number a buhuri pulangarangas. America, he covers number key Timothy Via. He gets through no numbers pulangarangas. Puri America. The number just the Belogan Fabian Beloga via the Pepe Kulan Puti no number. Puri Fonua the Bola had the dominant play for Timon Sunday Bakuri, America. America leaf a jump for the water.
1: Pere Gueye Jong le fanno al fatto e Verica Conte di fa per bola. Deve recitare Pere Gueye Conte e Husko Mole Husko fanno al bola gol che Karan Evani. Pere Gueye 11 numero fanno al bola gol che Karan vadda da che Pere Gueye gol kamyab kuri match ke hatti hai devana mer terega maaf karo match ke hatti hai timman mer terega Pere Gueye 11 number kamyab kodini mihar ke natija ki Pere Eke America Tine Navar number varit kum ba af ga number naga ga number kuriya fonwa di bola gotre vadige Pere Gueye purtam gol Mauricio e di kame kutini Pere Gueye purtam gol ಎಂತರೆ ಅಮೆರಿಕಾ ಕೊಳ್ತೆ ಮೊಳೆ ಮೋಸ್ಕೋ ಸತಾರ ನಂಬರ್ ಫೋನ್ವಾದಿ ಬೋಳ ಕೀಪರ್ ಗಯಾದಿ ಮೇಗೆ ಫೋನ್ವಾದೆವಣಿ ರಾಂಗಳು ರಾಣುಗೆ ಫುರ್ಸತ್ ಅಮೆರಿಕಾ ಅಣಕ್ಕೆಸ್ ದಿಬಿಗೆ ದಿಯೇ ಹೆನ್ನ ಮಸ್ ಸತಾರ ನಂಬರ್ ಫೋನ್ವಾದಿ ಬೋಳ ಸೀದಾ ಕೀಪರ್ ಗಯಾದಿ ಮೇ ಚಿಲ್ ಮೇನ ಫೋನ್ವಾದೆವಣಿ ಕ್ಯಾರಿಗೆ ಇತರ ಕೊಳ್ತರಿ ಸ್ಪರ್ತವೆ ಕೊಳ್ತರೆ ಪಾಸ್ ದಿನಿ ಚಿಲ್ ಮೇನ ಬೋಳ ದಿವ ಮೇಕಿ ಸೀದಾ ಗೋತೆ ಫೋನ್ವಾದಿ ಕೊಡ್ತಾರೆ ಅಮೆರಿಕಾ ಕ್ಯಾಪ್ಟನ್ ಕುರಿಯ ರೀಮ್ ಮೇದ ಹೊಸ್ಕೋ ಫೋನ್ವಾ ಅದು ಬೋಳೆ ವಣ್ಣನಿ ಸತಾ ನಂಬರ್ ಟಿಲ್ಮೆಂಟ್ ಪದೇ ಕುರಿಯಂಗ ಸೇವಂಗ ಹಮ್ಕೊಂಡು ಏರಿಯಾ ಹರ ಹಮ್ಕೊ ಕುರಿ ಫೋನ್ವಾ ಅದು ಬೋಳೆ ದುವೆಫಾ ವಾಣಿ ನುವಾ ನಂಬರು ಪೆಪಿ ಪೆಪಿಯ ದೇವು ಕೊರಿ ಫಾದ ಕೀಪರ್ ಬೋಳಕ್ಕೆ ಕೀಪರ್ ಬೋಳ ಲೆಫ್ ಪೆರುಗು ಹಾಫ್ ಕಿ ಮೆದಾಯ್ ಸಾಬ್ ಕುಂತರೆ ಕನ ಬ್ಯಾಕ್ ಫಹಾತ ಜಸ್ಸಾದಿ ಏರಿಯಾ ಕರೆ ಹೆ ಕುಂತರೆ ಕನ ಕುರಿ ಆರಿಮತ್ ದಿಹ ನಂಬರ್ ಪೆರುಗುಗೆ ದಿಹ ನಂಬರ್ ಕುರಿ ಫೋನ್ವಾ ಅದು ಮಸೇ ಕುರನಿ ಏಯ್ Elmiron back of Fatir thing. Keeper. Fonua the Porfatness, America half thing. Richard Difako saw the number in a courier. Pepi Bola Taf Kuritif, unnumber control for the courier. One nanny. Hey, McCain, Korea. First number. Robinson control for the left. Kuritif, Matapo, and Gabur Kunta, Hurumak area category. McCain father saw the number, saw the number back of Fat, and I guess Richard is a duple carry. Chillman. Tillman on a sole number of Freeman and Robinson back of Hatha Richard Chimsakatare Adams back of Hatha and Freeman Korea Kuntrek and Fath Freeman back of Hatha Richard Kuntra Kodaf back of Hatha Jelaf a return keeper Furis Kari Kuntre Dumak Refonoa the Bola Kari Guri. It got him Kunter and Missena for Saturday. Keeper the Faku Pometo, a carry America Kunter, Bolf and Dama second with the Hosko and Scarlet here. Pereguege Kunteria, Pereguege, saw the number of Kurikosagu, the feature. Keep us Kurikosagu. Metro, a carry in the feature Hong America had the Haminet Michigan, Polef and Hero. America Contini, Satan or Korea, Chilman, Korea Pepia, Pepi Golden for Wadi Bola, the Huras Damatimbera, Pepi and Via for Wadi Bola, and the Huras Damati, a customer Via for Wadi Bola, Rietico Maturkana Amazco, Mati Kana Amazco for Wadi Bola, Keeper with Sedimaya, Fumagging Eri Atunjessa, Difakor. And it's ball bear in the Atagunji. Gold Kurimati Kurifonuadi Freeze Kurifonuadi Brass Medal Horosco Fahato. The Freeze and Gil Fonuadi Bola. As America half the America Contemporal attack Korea, just side the Bonacas at left. Pereguia Contem Sad number Korea, Ethereum could take a different Korea, America half the Kurifonuadi Fahato. America Contem Difa Kuranakas, Peru que contém bola fan curi jeda nas medon kare jeda medon hosko kuri fono wala tuma se kurani. Mauricio medon kare dia number dia number fahat egana number. Mauricio kuriya hatar number hatar number kontra kada bola fahat dama da kuri wade tuma se kurani. Gomez berarti kuriya arimati. Peru kare dia kare dia nawa number bola fan kuri jeda ni ai. Enciso tanko fahat ngin kunteri kati ene bola taf kuria medon kari amerika kunte bola tanko swanna ni as half medo for ko jeda fa tilmen ka de kunte nakko wanna wase kuri ene mus tilmen bola libuni ma pulewna du kolla fa ene mus ena du kolum tano kahala vetendi en kamo referee jehu me ngedini adu sata number kari bola mase hoda mase kuri an number Gomez, terus Gomez, atau bola, natuali macam itu, dia orang tu kau dah faham, natuali apa, puri jadi orang kah dah betul ni, entah faham dek mana ni macam betul ni, kolon terik badan tu kurang, dia nombor Febi, terus gue ke. Elmiro Adi Kusias Fabian Balogo Sosa ya Belzius kurang nak putih Belzius kurang nak putih Adiha 9 minit kulai fa Adiha 9 minit kulai fa ngiru Tilda na dan kuri ke Amerika Defe Jehoming Amerika ya, perikoye half ke teren, half ke meda sab. Tanu ke tiga balaro, kaya kena ke half ke meda, enam tanu ke hurah balaro, half ke meda bure. Hari mati, ronga kariwan, Defe sab. Hadiah 9 minit kulai fa, macamke. Anak es pun terbalok, satu number. Kulai nukuti, perikoye. Kurang fonual, kos sah number Amerika ke, sah number kuri mat mete itu fonual bol faham tu, difa kuri, buskan di bawah ni rim bodoh, terus itu fonual bol, terus kau kau bodoh jadi ni pepi mawar dah sejuk, bodoh ni kaya ni bu bola faham tak kau tu, difa kau pepi terus itu huruskan di bawah huruskan dia kerja kau tu, di bawah difa tak kau tu dia kaji bini, betul dia bol di bawah sida, terus kau tu kau fonual bol kau steelman bol kau kuri jadi ni kaya ni, kuri mat mat kau tu kau tu faham tu bol di bawah tu kau tu masih kau Tilman, korang kata dia kaya dengan sepuluh nama mungkin terikat di bola. Ini berbagai gol kurang mungkin di fajar. Kira kira. Adi Hamid. Boleh. Adi Hamid. Minit macam ke? Fauh aku kiris fast minit boleh. Kurang mungkin. Kiri first minute play orang itu Finland Elden kuri ga Amerika tinggal Amerika yang jadi pertama half dan sekaligus ke gol di half ke kamera kuri. Anak es kontra ke badan kuri ni. Saya ni satu number Amerika ke Tillman. Tillman ke badan ga. Kontra ke arah. Hand number Rayon. Rayna play nak kuri. Kemudian, perlu ke kunteri. Hari mati kuriya. Amerika half kiteran kunteri kena kuri mat mati retenaga di bawah faham tifa kuri. Amerika kunteri tifa kuri mana kas as metron alkan. Perlu ke kunteri back bawah faham teri retenya kumur keeper. Gil tifa kuri fonwa di bolas. Amerika half teri Amerika captain Reem bodoh. Kuriya kunteri Reena kuri fonwa di bolah. Bolat tak kuriya perlu ke kunteri kuri gentar referee engi. Bolehkan bosku solo kari dia. Amerika pun teriak pun kesal kalau kini fe jom terbuka. Amerika half kini dah esok. Enciso bolehkan bosku solo kiri kesal kalau kini fe jom terbuka ke dekun teri boleh kari mat pada kiri formal bos. Menurut dia beru ke seperti Emil Kegge tem com o Terim. Por isso, de seguida, Goda tem um de bola, Bodo. E ter com a de bola, né? Goda, ele tem de vaco, fi. De vaco, de bola, de Erekan, de Muni. Emil Kegge, mas offside, como a vida na gang, Muni. Ali, mas o Lenny, para dar um Artiha, 3 minutes to make it. Pull it. Pull it. Pull it. Pull it. Pull it. Pull America Pull it. Pull it. Pull it. Pull it. Pull it. Pull it. Pull it. Pull it. Pull it. Pull it. Pull it. America Punteria, Richard, the Faku, Peruke Punten, Wolf and Back of Father, Jelly, the Tennis Atar number. America, the America Punteria, the Faku, and Jim, say, putting America Punteria, Bosada, Lifejo, Peruke, Peruke, half Terran, Puria, the number, Wolf and Purijalan, Purijalan, Cat, the Punter, and Atwa, Purvade, the second Atwa, Back of Father, and Punter, and Purifono, and Bola. Almiron telefonou ali por back of Fatem, mas ele vai contente de fato, keeper de fato, telefonou ali, kill de fato, telefonou ali por lá, pelo que half ten, pelo que contente, pelo que quer, por em área, mas ele bolha por ele, mas dois com o ali por lá, muito contente de fato, ele está com o bar, o que fará, ham por em que contente, ele vai com o Fatem, ele vem de bola, o que keeper, keeper de fato, telefonou ali por lá, ele está contente, Pepe. Dia and back of Father Richard. Richard was fat, air terrain. Freeze, correct point of view match, default telephone Wadi. Artiha, first minute, which is power of a solid minute for Leifa. Kingdom and the league, America. Here we leave a Joe, America half veteran, some struggle there, but don't have carry for the father. For the father, America air terrible, one of the year, hack, room tearing everything. For the father, the ball air tearing, air the tangible, both of the father, much and get them far. Here we contact area can contain in just side and the carry here. America the Hatter number, Adams, Bola Jong, Terek category, here we contain for the Chicago, the leaf a Joe, America. America area cat. Adams, Bola, Jaha, Kiri, Gadiga, Kupadi. Kerugay Kuntriya, Koi Kushagul, Nen, Jifre, Jom, Kule, Kano, Adam. Addiya, Haminet, Kule, Ifa, Mechuke. Salis, a minute for half. The Fanoa, the Boras with the Horosco Perugo half, the Perugo Punta, important to Faku for a bit. Leaving Elu, America Perugo half, getting a very fast number. Admir Illaris, referee, count to Puram de Fahogaradu, and they play them referee. I love that a kid did in it at the 1-2-3. He is a good guy. Para tanta coisa, por aqui com a bola, eu devo ir mexer. Eu acho que o meu gol tem que ir ao outro. Dando terreno, bola
0: ديم مقصد ورا هركوشي استاهل تكوباني يا هرك وورد الدماغ هي الصحيفة
1: كلمتين مدرم كاري دي في جهو كل فنوا دي ريم فنوا دي بولا ايرتا بانا مركم تري يا نكا ديني بانا مركم نكا دي بولا مولين موسكم كل فنوا دي بيبي فنوا دي بولا دي هرستان متين بيرا بيبي هوري ايريا ميدو تري ميدو وادي دي بنالتي بوينت غا هوري هوري فا فنوا دي بولا سيدا بنالتي بوينت هوري فنوا دي بولا بولا ماسو بيرا دي بيبي فنوا دي بولا ماتشن ايري
0: كل متر بول كيبا كل فنوا على البول اسمه ده هورس كفاهته دي ركير ريم ريم تير تين كورين عادي متين هاف ميدا ساب ريتشارد ريتشارد كوري تير تين فنوا على البول كفاهته دي كون تري الدفاع كون جسا بتوعهم مارو ويج بيرو كي كون تري بول اتاك كوري يبان نما سه كوري اتنو كاري دي امريكا كون تري اكوري كوشا كولو كيني فيجوم بوتو كي دافو دي ما كوري اتدي ها ام مينت كوليس Power half of Saal is 10 minutes. Kulay Feng Iro. Thinnan Eldan Kuriga. America. Jeeva Kromdan. Kofunu Aaj Golan. Chanshya Padari Methi Bola Clef. Jeeva Kuriya Medan Hus Kofunu Aaj. The American Jeeva Thin Golan Kutena Ek Golan Kutena Furtam Golan Kutena Peregue Ge America Kunte Demogan Bola, keeper Nukutianakis, Konoadi Bola, Ere Beron Dibuni, America Kunte, America Kunte, Konoadi, keeper Wapo, Nukum Huri Bomati, Kotri Watal and Miss Bodas, a 4 hour and a keeper with Mr. Bolsalankov. Addiha no minute, Michigan, Fau half a salis, Hatar minute, Kuleifa Tilden Eldon Kuri, America. America content per fono ad bola per quei half che tre per quei content di fa cure di aker di fa cure fono ad bola e che sembra che content bola tre fa tempo il tema se per ricare di a per quei content ria per cosa con le America di fece Paolo Gonzalez first minute con le di itro go to half minute mi half che dekki killano ellano curiga America
1: Area var carrying arimatin beruga carry baf kurefunu adani america ajhu terugu area carry kurefunu adi matmati funu adi bola fahatu difa kur bola area rangmat terugu ge gana ba kurefunu adi fahatu rim bola ta puri area carry robinson kuri di area carry kunta kuri robinson ram husko robinson funu adi bola me par vetre kunta difa kur di bola macche ge defa na kes fahatu do fa kunta difa ko firangalo frusete America did for Akoda Divigan Diego, the area Terego of Kurefonoa, the Bora Hakabi, keeper Robinson, Naxere Carry, Via, Kuri Robinson, Ere Carry, Robinson, Eritan Naganaka in Bora, Pat and Difa Kuri, Perugue Conte Sad number Bodo, Fonoa, the Bora, Perugue, Terem Perugue Conte Bora Test, attack Kuri half Medasam, America Kurun tembol hodo masai kuri ane kes peruke kurun tembol atte back of fahatan hari mat in kurun terik ane kurun terik kodak kuri evan nama masai kuri hari number kuri tiri tiri fonu adi bola emot dani kurun terik kaya raham kum sor number kan natto kuri badu itu masai kuri natto alafi natto afa evan nama masai kuri ane kahal ayat kuri bola ini sida America kurun terik America kurun terik mi fahar kos medan huras kura masai kuri ane masai kuri kaya dia peruke kurun terik aku kusaga lugu ini dukar dak kaya peruke kurun terik ay Fahua Gonzalez first minute ko lekin dekhi itro go to half minute ek tren de minute ko ni vich mata number Adams ko smedan husko mere ko half te one na mase kuri ena jozi ki fatta ko te watta dista pevne
0: පහත්ගේ ඉතුරු අවුතු කොළොම් කුරිය දර තින්න මෙල්ලන කුරියගේ ඇමරික ජනිය එලන් සොය රින්දු කාඩ දැක්කැපෙන කුරි කොසාාගුලිගින් අරිමතු පහත කොළේ හනම්බල් එලන් සොහරින් කාඩ දෙක් ඇමරිකා කුන්තය වටාදම ගුලිගින් තිමනට කොළවිච්ච ඉතුරකුතු හැමටු තෙර ෙරුගේ කුන්තරක අනියාවගේ දනු බාලගේ දනු බේරුක පරවා දෙමුණ බද කොඩු හොල කොමිසර ගනියා ඇදිවිග කුන්තර මරික කුන්තර බෝල පැන්කුර ජෙදන එඩම්ස් පහත දෙ ොල පුර ජෙද ෑත කුන්ට නක්වාද ීම ඉන්තිරිති කර නවාද රබිසන්න පෙරු හ මදස රබිස නිරත වන්න ද කොට මට පද බර කුන්තර ිාකර දීරකාර කොට ගති පැනකොස් ඒ දීමේ දුගාති ෝල සැන් කෑරකරී සතාර නම්බරු පුරි පසාගුලික දී ්‍රච් මරික වට පෞදු කින මෙච් කාඩු කොමසරක මෙර මිචක් සැනකින් වෙච් ඉතුරවතු හැමට පිතරෙන් හතර මේට් කොලේ පාකි තිීනයට මෙශ්නම ඇමරිකාත්වීන කෙරගුය එක ඇමරිකාගේ ජහම් කර ොනවාදන පෙරගුවේ හා තර ආ මෙද පරේ කෑන් හැන්නම දෙසාද කාරග කුන්තරය එ පහතන හැන්නම හන්න රාධමති කර ොනවාද ගෝල බොදු පැකොල් පහත කුන්තරක දී න එවර පාත් රීම් රීම් පුරින් අරිමති ොනවාද කොටතුේ පාරණ ඇමරිකා ඒකාස මරදිය දියතන කොල් පාත කුන්තර ඩම් එඩම් සාරිමති හ මදසම කුන්තර දී න කොට කොදක් කර ඩම් ඩම්ස් පැකොල් පහත සිංසය කතරය ගුරේ ඇමරිකා හා මදායි සබ පැකොත රීම් රීම්පුර විචඩ විචඩ බොන ප්‍රදෝගයක් පැකොපාත රීම හා මදාස මතන රීම් විා පොනවා අරිපොල මතමතය මෙත හොස්ක ඒරතර ඒරි දෙර ජේද පාතු පෙරුගේ කොට පෙරුව කොට පුර ොනවාද බෝල ඇමරිත කොට බොරු ජෙද පාතු පෙරුගේ කොන්තන පෙරුව කොට පුර ොනවාද මසයක සීද ඇමරික කොට ෆය දෙවනි ඇමරිකගේ විය එරි බෙර ඔයා පාතු රිචඩ රිචඩ වෙස් පාතු රීම රීම් කොච්ච කොදක් තිීති පුර රොබින්සන් ෆස්මට කොළ විචිතරෝකු හැමට පුි ොවා බන්න මොගන තර ආරිමත ද වද නගාති පොල පාතු බොදු දිිාකර පෙරුග කොන්ත දිිාපි බාරම තිබේ ඒරතර බද ලෑප අන ප්‍රාතු සේරතරම දෙකුන් තන්න බෝ නගාද මසයකොරි බොල අරමතින් බේරුගේදී පරිමිදි ඇමරිකා කොන්ත රොබින්සන බරිතු නට්වාදි කෑරද කොන්දග නට්වාක් කර ොනවාද කොට පාතු පෙරග කොට අතක් කර ොනවාද කොල රිචඩ චත්තකොට ආරිමති පුර ඩියරක එකවසම් බර විය විය පුර ොනවාද කොට පාතු දිිාකර නෙකස් දිබනි ඇමරිකා කොන්තෙන්න්න පෙරගු හාක මදසම ඇමරිකා කොන්තෙන්ත කො පාතු රීම් රීමරු රිචඩ රිච රීමර් ඉම්පොට්‍ර කොල කෑන් තීතර පුර ොනවාද ියම දක පහත දන චඩ රීම් ත පෙපිය පෙති කොට කොද අරිමති අන්නම්බර අන්නබර මෙකේනි මෙකෙන් දැකල පහතනක අන්නබර එකර මදරමස් ොනවාද බොල මදමති පෙපි පෙති ගැක පහත කොන්තරේක ්‍රීමන් රීම් දියර කෑර ඇමරිකා ේර කෑර මික කොට බොල ැ මසේ පුරන හමියට පුලවි හැමියට කු හමවාන් දන කවවා මෙද මති කොන්තේ ද වියා විය බොල ප්‍රදන ඒර හමක හැමියට සමවිත වියා ඒරක ජද කර තින් දියර කර කොට ද තිින් බෝල මබර දස ජනක විය පුරිය ඒර කෑර හ කොතේ ද පුර ග මසක නටවල වීර විය හැන්න බොර එත වද සීත කොද ොනවාද බෝල ගෝදක තෙරෙෙන වනි හැම්මියට කුළුන් හමයි පහු ඇන්නම්බර් අදේ ඒරවර කෑරික බෝල උලේති එපුරේ කුබ්බන් උලෙපෙස් සමක් රශිකන ගෙල්ලා උරෙස් එ බෝල කුලිය වන්දේ හ බොඩ බෙදවනි නොගොබාහුර දියරික ජේදාප කර ොනවාද බෝල ගෝදක දුරු කණ බදිගින් එමෙරිකයක හතරවන ගෝධ කාමයම් කොතිනි
1: හන්න බවා රේතුක ඩියර කෑරි ඒර්ත ජේලා පූටුගේ අරිමති බෑත්ෑ අරිමති පවා ගොත කර ොනවා තුර කන කීප ඩෑ විස්කර හෙම අත්තුක නුජෙහි දීගතුක ස්කෝල් තෙබන රීති ගෝද අබවා රීතු එඹුරේගේ මත්මති ෑගොත ගැස් තුරු කණ මාසු මෙහාරග නතිීජයකි ඇමෙරිකා හතරේ ගෝලයකි ීටලේ දක්කා තරගුණ සිද රෙරිග නිම පෙන ජේන එකාම උපද්දින ඇමෙරිකයගේ හතුරු කොද අද ගෝලයකි මෙච්චු නිමකින් එදියෙන් නිමගෙන් දිය රේන කාමයකති ගෝදයකි හතරෙන් එකකුම් මෙචු නිමගින් එදියයි ඇති මෙචුගේ කුළො නිමයකි අරුණ ගැතන් දෙ කොචි නිමාද නයෝගත අරු රමිජ හව පදාන
2: පෑශක්‍රිය ආදි අරමෙන්න ඇමෙරිකාආදි ෙරගුව බදල් කොරමච් නිමුණ දෙ මිරේග අවුමෙන්ගේ මෙච්තක බෑදර වරක් ගෙන මිතක බහර ඉගතු මිරේග මෙතක බෑදා රවමෙන් ෆරතම තිබෙන ගෙනස්තේන මරේ බාරජහර ගත්තර ස්වඩන් කොල සිසලෙන්න් කොළමච් ඒ පහන් අවුමෙන් තිනෙජ්ජහර බ්‍රෙසිල් අම්මරකෝ කොළෙම චල්ම ගෙනස්තන් අද මාද මහින්දන හයජහර වලමෙන් හේති අද ස්කොට්ලන්් මච් ෙනස්තේන අද මාද මහින්ද නුව ජහර ස්ට්‍රේලිය ටුර්කී කොළමැච්ව ගෙනස්තේන අධි මාධමාරයේ දිහකට බෑග දිහ ජහර තිබේෆන ජර්මණී සරෝක කුලේ මැචස් ගෙනස්තේන එහෙමම මාධමා මිරියම් ෆිටගේ මාධමා රයා හමය අරමෙන ෆස් මැච් ගෙනස්තවෙන් ඒගතනු මියද රේගඩු මිරේග රේගඩු අරම දි ප්‍රමියර් ලීග්ගේ ක්වලිෆයින් මැච් වෙස් තිබේෆන හමය ගෙනස්තේන ෆුට්බෝල වරගෙන වාහත්ත කල්මනම් දකාදමන අද කොම්මයකස් මේ අල්මන ෆෙනගෙම දී පෙරගුවේ ඇමරිකා මෙච් දෙම් නියමකාව මෑකක මිහා හිසාම අල්ම මියදුගේ මේ මෙච් ගෙනස් තිබනුග තිබේ ෆොන්න මෙහෙදු කොද වතුනින් මාලාපා

දෙන්තිමන් රස්කලාගේ හැකිතකායි බයාම් වෙගෙන්වා බාරකායකු මූසාගේ ෆානායි එකලේගේ ෆානුගේ අහ් හාරූන්ගේ ෆාන්තිමන් රස්කලාගේ ෆොනුවීමේ

අදි හම කෂවරුන් මී එං උම්මතෙක් කම් ගාවා තියබෑ මීහුන්ගේ උම්මතෙ. අදි තිමන් රස්කලාන්ගේ තියබෑ මීහුන්ගේ වෙරි රස්කලාන්ගේ ෆහෙන් තියබෑ මීහුන් තිමන් රස්කලාන්ගේ බිරුවතුවේ තක්වා විරවාශේ.

ත එකලේගේ ෆානුගේ කිබෑග මොයකමෙවාකමන් එවරෙන් බුණනී හෙයේ. අධි කීත්ත එහෙන්නකුන් නූනෙ එවරෙන්න එකලේගේ ෆානු හක්කො ගුගෙනස් දෙවී. අධි එවරෙන් කුරෙ ගිනමීහුනී හක්කන් නුර්හේබයිකේ.

0: ගන්නවනී තෝය ෆහ කලේගේ ෆානුගේ වෙරි රස්කලාන්ගේ දෙව්වා සවා මා හෙවකම් බොඩෙ අදි එකලාගේ රිස්පො දෙව්වා එම් මෙහෙ රස්කලාන්ගේ
1: وإنك لتدعوهم إلى صراط مستقيم
0: حما كشورن كليغ فانو سيدا وگموا تدمگا ايورن گوال واكن كشوره

0: වාහා බයකායි තකච්චේ මිල්කුවගෙන් වනී කාකන් ය තියබෑ මීහුන් එකං දන්නකම්ගා වානමයි.
1: سيقولون لله قل أفلا تذكرون
0: إورن دنوانتي ملك ويركم وني الله ش خليق فان ودال واش فهتي با ميهم هندما نكرني
1: قل من رب السماوات السبع ورب العرش العظيم
0: කලේග ෆාන විදාල් වාශ හැන් උඩුගේ වෙරියකි අදි මෑ වෙගම්වා අරුෂුගේ වෙරියකි කාගොයියේ.

කන්තකයි ෆෙන්න කන්ත දෙනමඩිගෙන්වා රස්කලාන්ගේ ෆහෙ එවරෙන් ශරීකු කුරා තකෙච්ච වුරෙන් එකලාන්ගේ මතවෙරිවේ වොඩිගෙන්වේ.

0: කාමියාගේ ෆාරි වෙරේ කවම් බේනුන්ත කාමියාගේ ෆාරි වෙරින් ගාතුම් ඉරුෂාද හොදම් බේනුන්ත විෆාර පුරා කරම් බේනුන්ත
1: වුණදංකාර
2: කොම්මේ හොණිහිරු දොයේ හිඳුනු නුවගෙට ෆනරග රිපීට් හොණිහිරු දොයේ හවීරු හතරුගෙට ෆනරග আদি ආදිත්තු දොයේ හවීරු හතරුගෙට ෆනරග
1: එන් හා සතර ස්ටෙක් සාලස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අඩ්ඩේ නුවේ මෙගා හර්ට්ස් FM බෑන්ඩ්
2: හා මේකනි දිවෙහි රාජ්‍යයේ ගැඩු
1: එන් හා සතර ස්ටෙක් සාලස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අඩ්ඩේ නුවේ මෙගා හර්ට්ස් FM බෑන්ඩ්
3: දිවෙහි රාජ්‍යයේ ගැඩු

0: බුණීයා ගෝහින් හැකන්නේ දෙගින් නන් කමන කුරිය ගෙන්ද ම හායකු
1: හායකු
0: හායකු
1: තවෙගෙ මෙද සෙරෙම ස්පෙෂේදත
0: අහම මස්සල එන්නේ කුරිය ගෙන්ද
1: හී ලුකුරා ශේතිය පරිකමකි සිය මිතුරාගේ උපාතකේ හී ලුකුරා ශේ ලොය බකීතිය පරිකමණාගේ
2: කමන ගඩියම වෙද්දේ ර පුරම නාසිෝ මා කොට්ටේ කමන ර කරනගේ කමන මා පුරහමේ
0: කමන මිහරමෝති මසක්ක වර පුරහම කමන නිම්මල ෙහෙවීම කමන ය ලවලකට මිහර කොමෙන් ගෙනස් දෙ මජබුර මෝති හන
2: කමන වගේ හාස මෙහක ලව හාස කොල්ලානන්ත
1: හස කොළම් බේනුවනි හමති දෙකුදින්න දෙයි අඩුහන්තිදි හොරි හාමී
2: හොන්න වාලමගේ පරාතම කමනය මෙලව හසන කොල්ලන්න.
0: ప్రోగ్రామ్

0: දෙන් අනේ මෑබ් බහුරුවන් වාහක දක්කඥා වානි කොන්සිස්ටන්ට් වා එබ්බෑ පහරු මෑබ් බහුරුවන් වාහක දක්කා පන එබ්බෑ පහරු මොහතප් කුරාරු තයියාරත එකහල තන්දන් ගොල ෑම කුඩක පාහක් කුරවුන් මේ මිගොත මිහි ලයිව දෑරුග කළ දෙම්මගේ වාහක දෙක්කි නොතෙම පහුම් මි දිමයි ගුලාලි මේ එහුන්තෙරයා තංකොල බෝහරු එහුන්තෙරියකම් මිවී ද මෙයාරු ඒක වගුතු කුඩතන් වෙහ මියති දෙගේ එතනු වරම එන සුවල් කුරීම වර රීති ඒත් ලේන්ගේ පුරසත් දෙගන්න ප්‍රග්‍රම ගේවාහක දක්කා එතන් කොළහම වර රඟ දෙක මෙහාර නිසාලකන් ඒ ලවයත් අදියයි ලවිය දමුම් වෙස් නිම්මාල වෙන්න ප්‍රෝග්‍රම්
1: අස්තයකොත නිම්මං ඔලුනේකම් ජෙහෙහි මකුරි
0: ජෙහියස් කියනන්
1: තම
0: කියනන් ලවජි හුමුග මානික හුට්ටා දාශකෙන් උනේ දෙන් අනෙත්තන් කොල මයික් කණ්ඩා දැපියයි මස්සලේ නාක්සලා ඒකම දෙන් අනෙත්තන් කොල කී නිම්මාල ආර කොමෙ ෆාර්කස් තිබුණනිනු ද මිහයි සාවුම් දෙන් මෙති ප්‍රෝග්‍රම් නිම්මාලගල එහෙන් නොබනා බෑ මිසා මෙපියදගේ ප්‍රෝග්‍රම් නිම්මාලව කියලා නම් ප්‍රෝග්‍රම් හුෂාල් මේ ප්‍රොඩියුසර් කී මී මීගොත ඒ වගුත කුඩතම් වීම නුජේනම හුරිහා ඒ අංකන් දෙන් එහෙම වීම ඒ එකංකන් එකම වර ශෞගවෙරි කුරිමස මේ බුණලිගත මේ ප්‍රෝග්‍රෑම් ග දෙබෑ වෙරින් වෙස් ඕ මේ එන්ගේජ් වුමා මේ වාහක මේ ඔඩියන්ස් ආ එකීග මේ ගුලාලි ගුළුන්තෙරියා එකීග කුරිය දියගෙන් හම වර ශෞගවෙරි ඈ වර රංගල්
2: නුසා වරන් උම්මීදා එකීග ඉනි අඩුවහන් ආරින්ගේ වරන් උම්මීදී දෙ තාරින් මේ නෆායා නාසි හකි ෆෙෂීවස් වර ප්‍රෝකෝ ලියවස් ලාභ මෙති වර ප්‍රෝය එකම් දින් එහිසමගෙන් දෙන් එනිමුනි දෙන් උම්මිද කුරිවර වර මා දක්කොත් ඉතින් එමෙ බොඩන් අස්ලුක අඩුක හරුකෂි ගොතෙන් හොරම කිහම බය මීහුන්ගේ කුදුරති කම වරන් හරුකෂි කො වාහක දෙක්කින් වාගතකි බය ෆාර මි වර අඛලාක රගල හුන්තරි නැති දිමාවි රීති බහන් එමෙම වාහක දෙක්කම මැසෙක්ක කරණි එක මිකොණුන් ජවාබ් දෙම් මිති බීකි එමිහුන් එවාහක දක්කා ගොත වාහක දක්කන් තයාර තිබි බයන්නු එහෙමම වාගත කී හම මිපුනා ගොත තහොගීක කන් හාසිර කොප්පා පොරි මීහකාසු වාහ කරේ වේහින් අඩු අන්නනි අඩු අහාලීම මිපුනි කුඩකොන් හිතත් අදු වාගත වේ අල එන එහෙම වාහක දෙක්කී තීවස් එබ ජෙහේ කුඩකොන් හම ජෙහෙලන් වාහක දක්කන් එහෙම මහරින් උම්මීද හුරි වරන් මතීගේ දෙකුදින් නදේ තරේකවස්
1: රාජි ದಿಬ್ಯಾವರಿಂಗೆ ಹುಷೇಣುಮ ಕೇಕೆ ತೋವಿತಾಳುವಾ
3: ದಿಬ್ಯಾವರಿಂಗೆ ಹುಷೇಣುಮಸ್ ಹಮ ಅವರ ರಂಗಳು ಪ್ರೆಸೆಂಟ್ ರೂಮ್ ಕಂ ಪಾಹಾಕ್ ಕುರುವುನು ದೆ ಬ್ಯಾವರಿಂಗ್ ಎಂಟರ್ಟೈನ್ ಕುರಂವೆಗೆಂ ಮೀ ಶೋಗೆ ಟೆಂಪೋ ಹಿಫಾಟಂ ಕುರಿ ಮಸಕ್ಕೆ ಪಾಹಾಕ್ ಕುರುವುನು ವರಗಿನ ಕಂಕ ರಂಗಳು ಹೊರಿಂಗೆ ತೋ ಏಗೆ ತಿರಿಮ್ ಸಿಕ್ಕಮಕ ಪಾಹಾಕ್ ಕುರುವುನು ಮಿಹಾರ್ ಬ್ಯಾವರಿಯಾ ಕೋಲ ಬುಣಿ ತಿಮಣ್ಣೆ ಕಿಯಾದಿ ಬಲಾಶ ಬುರುತ ಕುರಿಯ ತಾಗುವೆ ಬುಣೀಮ ಎ ವಗುತ ಹುರಿಹಾ ಬುರುತಕ್ಕೆ ಕಿಯಾದಿ ನಮಗೆ ಬದಗ ನಫಾ ಎ ವಗುತ ಬುಣಿ ಗುರುವತುಂ ಗಾಶೆ ನಗಂ ಮಸಕತೆ ಏರುಂ ಎ ಮಸಕ್ಕೆ ಕುರಿಯದಾಗು ಕಿಯಾದೇ ನಮೆ ಎಮ್ಮ ಎ ವಗುತ್ ಸಲಾಮೆ ಕುರಂ ಕುರಿ ಮಸಕ್ಕೆ ವಾರ ಬೊಡ ಫಾಹಾ ಕುರುವುನ್ ದೆನ್ ರಂಗಳು ಕುರಂ ವಿ ಕಮೆಂ ಮಾ ಬೊಡ ಪ್ರೆಸೆಂಟ್ ರೂಮ್ ವಾಹಕ ದಕ್ಕಾ ಹೆ ವ್ಯಫ ತಿಬ್ಬಮಕಿ ಕೋಲಾಗೆ ವಗುತು ಗೆಲ್ಲೇನೆ ಕಮೆ ಅದು ಕೋಲ ದಕ್ಕ ವಾಹಕ ಅಡುವೆಸ್ ನೀವೇನೆ ಕಮೆ ಏಕೆ ಮಿಸಾದ ಕಣ್ಣೆಗೆ ಎ ಕೋಲ ಬುಣ್ಣಿ ಮೀ ಎನಗೆ ಜವಾಬ್ ದೀಫ ಅಣಕಾವೆಸ್ ಮಿಕೊಳು ಪ್ರೆಸೆಂಟರ್ ಕೀಕೆ ಹೇಯ್ಯ ಬುಣೀಮ ಕೋಲಾ ಬುಣಿ ತಿಮ್ಮಣ್ಣ ದೆಮ್ಮೆಯ ಜವಾಬ್ ದೀಫೀಮೆ ಎವರ ಹುತುರು ಗೊತಕವಾಣಿ ಅಹ ಪ್ರೆಸೆಂಟ್ರು ಅಡು ನಾಹಾತಿ ಬಿಕಂ ಎಗೆನ್ ಅಂಗಾದೆ ಕಮ್ಮಿಂಗ್ ಕಮಕಿ ದೆನ್ ವರಂ ಮುಹಿಮ್ಮು ಕಮೆ ವಗುತು ಸಲಾಮೆ ಕುರಂ ಪ್ರೆಸೆಂಟ್ರು ಕೋಲಾಗೆ ವಾಹಕಾಗೆ ತೆರಿಯ ವಣ್ಣ ಗೊಯ್ ಎ ಟೆಕ್ನಿಕ್ ದಸ್ಕುರು ಕಿಹಿನೆಕ್ಕಂ ಏನಗೆ ವಾಹಕ ಹುಟ್ಟುವಾಣಿ ರೀತಿ ಗೊತ್ತಕಿ ಕೊ ಬ್ಯಾಕಂ ಎ ಮೀ ಮುಬಾರಾತಾಯ ಕುರಿಯದ್ದಾರು ದಸ್ಕುರಂ ಜೆಹೆ ಟೆಕ್ನಿಕೆ ಅರ ಶಾಗೋರಿ ಏಕಮಕೋಸ್ ಮಿಶೋ
1: ಹಸಹಲಿಂ ರಾಗಕುನ್ ಶೋಕಿನ ತೋವಣಿ
4: ಹಸನ್ನ ಹಮ ರಂಗಳು ಹಿಂಗೆ ಹುಷೇಳು ಮೀ ಫುರತ್ ಮೆಸ್ ಫಾಹಕೊಲ್ಲಾನ ಮೀ ಫೆಶುಂ ಮೀ ಎಮ್ಮೆ ನೆಚುರಲ್ ಕೊಂ ಹಸನ್ನ ಅಡುಯುಗುಣ ಫೆಶುಮೆ ಮಿರೇಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ತೋಗಿದ್ದರೆ ಅದಿ ಮೀ ಹಾತೆ ಟೋನ್ ವೆಸ್ ಮೀ ದೆ ಮೆಹಂಗೆ ಕೆಮಿಸ್ಟ್ರಿ ವೆಸ್ ಹಸನ್ನ ಹಮ ಫುದೇವರಕ ರಂಗಳು ದೆನ್ ಮೀ ಫಾಹಕುರೆ ಹಮ ಬರ ನೆಚುರಲ್ ಕೊಂ ದೆ ಮೆಹಂಗೆ ಫೆಶುಂ ಐ ಎಮ್ಮೆ ತಂಕೊಳ್ವರ ರಂಗಳು ದೆನ್ ನಾಸೆ ಮೀ ದೆನ್ ಎ ಬಸ್ ಕುರಿ ಹಫ್ತಾಗೆ ಹೆಂ ಬೈ ಫಾಕೊಲನ್ ಎಬಸ್ ಮಿರೇ ಕುಣಿವೆ ಹೆಂ ವರ ರಂಗಳು ದೆಂ ಎಬಸ್ ತಂ ಕೊಳಗಿನ ಇದೋ ಎಬಸ್ಸಿಂಗೆ ದೆಂ ಹಂದಾಣು ಬಹಟ್ಟಾಣೆ ದೆಂ ಮೀ ಹಸನ್ ಸಮ ಫಾಕುನ ಲವಬಾಸಿ ಆಮುಕುಂ ಕುಳೆ ಮಿಹುಂ ವರ ರುಳಿಯಣ್ಣಾಣೆ ಮೀತಿ ಆಡುವ ಹಾಫದು ತಂ ಕೊಳೆ ಕುಳೆ ಕುಳೆ ಕಾಲ ಗೊತೆ ಕದ್ದಿಯೆ ಹಿಂಗೆ ಗಿನೆ ಹುಂ ತೆರಿನ ಕೆ ಹಾ ಕಮಕುನು ದಾಣೆ ಎಹೆಂ ಬೀಮೆ ಹಿಂಗೆ ಎಹೆಮ ಎ ಗೆವ್ವಾಣೆ ಹಿಫಾಟ್ಟ ದೆಂ ಮೀ ಫೋನ್ ನಿನ್ನೆ ಕುರಿಯಗೆಂದಾರು ಮೀ ಹಸನ್ನ ಮೀ ಮೀ ಎಮ್ಮೆ ಫಾಹಕೊಲ್ಲ ಬೇಣ ಕಮ ಕಿ ಮೀ ವರಂ ಹುಷಿಯಾರು ವಾಂಚೆಹನ ಪ್ರೆಸೆಂಟರು ದೆಮ್ಮೆ ರಾಜಿಯ ಫಾಹಕೊಲ್ಲ ಎತ್ತಂಕೊಳು ಮೀ ನಫಾಗೆ ವರ ರಂಗಳು ದೆಂ ಅಣಿಕ ಮಿ ಬೈಂಗೆ ಹುಂತೆರಿನ ಬೈತಂತ ರಣ್ಣಾನೆ ಹುಟ್ಟೆ ಮೀ ದೆಂ ಬುಣಂ ವಾ ಎತಿ ಬುಣಂ ಮೀ ಜೆಹಿದುಂ ವಾ ನೋಣಿ ನೇಗಿ ಫೊರೆದಾಣೆ ಎತ್ತಂತಮಸ್ ಮೀ ನಫಾಗೆ ದಿಯ ಹಮ ಮೀ ಫುರಿ ಹಮ ಕೊತ್ತೆ ಮೆಹಮ ಏಕಂ ವರ ರಂಗಳು ಹಿಂಗೆ ಎ ಹುಷಿಯಾರು ಕಂ ಹಿಫಾಟ್ಟಂ ವಾಣೆ ರಂಗಳು ಹಸನ್ನು

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේක අඩු ගඩින් හගඩි 30 මිනිත් මේ දිවෙහි රාජ්‍යයේක

0: මානෙයි හැම කෂවරුම් උඩුතකා බින් හෙද්දවමුකයා රේදුවා තෆාතුවමුකයා මිස්තකුන්න මම්ෆාකුරා තකෙච්චාගෙන් කඳුමතීගා දුවා උලඳු තකුගයා අල්ලාහ් උඩුන් වෙස්සවි ෆෙනුකයා ෆහෙ බින් මර්වේ උතුම ෆහ එ ෆෙනුගේ සබබුන් බිම දිරුන් දෙව්වා ෆාබුමා අදි දිරුන් දෙව්වා ෆාවා එම්මෙහා බාවෙත්තහුගේ දිරේ තකෙති එ බිමුකා ෆතුරුවා ෆාබුමා අදි එකි ෆරා ෆරාතුන් චෙහේ ගුතුගා වැ ජෙස්සවමුගයා උඩා බිමා දෙමෙදු කියමන් කුරව්වා ෆාවා විලාගා විස්නා බයක ಕಂಡೇಳಿಗೆ ಹುರಿ ಹೆಕಿತಕೆ ವಾಕಂಕಶವರಿ
1: ಮಿ ಆಯತುಗೆ ಮಾನಾಗ ಬಿಮ್ ಮರುವೆ ಒತುಮ ಫಹು ಎ ಫೆನುಗೆ ಸಬಬುಂ ಬಿಮ ದಿರುನ್ ದೆವ್ವಾಫುಮ ಮಿಫದ್ಯಾಂ ಆಸ್ಫ ಒತುಮುಂ ಬಿಮುಗ ದಿರುನ್ ನೆ ಜಮಾನಿಂ ಆಖಂ ಇಬ ಎಂಗೆ ನುವತ ಫೆನ್ ನುಲಿಬುಮುಂ ಬಿಮುಗ ಎವ್ವೆಸ್ ದಿರು ಮೆಣ್ಣೆತಿ ಮರುವಾಣೇಖಂ ಇಬ ಎಂಗೆ ಮಿಕಮ ಬಾರುಲಿಬೆ ಎಹೆಂ ಆಯತೆ ವಿಸೆಬುಯಿ ಎಯಿ ಅಲ್ ಅನ್ಬಿಯಾ ಸೂರತುಗೆ ತಿರಿಸ್ವಣ ಆಯೆ

0: මානෙයි අද එකලාංගේ හදවහුගෙ තෙරේගා උඩුතකා බින් හෙද්දවිරස් කලාංගයේ එකලාංගේ අර්ෂ ඒරවනි ෆෙම්මතිගයි ඒ තියබෑමේ හුඟෙ තෙරෙන් එම්මෙ අමලු රංගලී කාකුතෝ ඉම්තිහාන් කුරෙව්වු මෂේ අදි මරවුම ෆහු හැම කෂවරුන් තියබෑමේ හුන් අලුන් දිරුවා මහෂර ෆොනුවානියේ කලේග් ෆාන් විදාල් වෙජ්ජනම හැම කෂවරුන් කාෆිර්වෙ මීහුන් බුනානතේ මේ බයම් වෙගෙන්වා ජාදු එක්කම ගාමෙනු වේනුවේ
1: මේ ආයතුගෙ මානන් දේහවනි උඩුතකා බින් අදි ඒ තන්තනුග වාහා එච්චෙන් හෙද්දෙවමුගෙ කුරින් අල්ලෝහ්ගෙ අර්ෂ ෆෙම්මතිග හුරි වාහක මේගෙ ඉතුරුන් දුනිය උපද්දවා ඒ දුනියය වාරේ වෙස්සෙ ඔම ෆහු ඈ මර්හලායිගෙ වාහක ගරීබ් හදීසෙග වාරිදු එපවේ ඒ හදීස්ක වාගුතුන් දුනියේගෙ බිමුග ඒරු ඔති හුස් ෆෙන් නුවත මුලි බින් ඔති ෆෙනු අඩීග එහෙන් ඔවෙෆා එම්මෙ ෆුරතම උපෙදුණු හිකි ෆස් තනකී කවුබා එකනි මී අල් හරවි ගරීබුල් හදීස්ගෙ තිරේග රිවාකුරෙවි හදීසෙන් හම මිෆද මානේ දේහවා මෞකූෆ් හදීසෙන් අ තොබරානියා අල් බයිහකි තහරීජ් කුරවාෆවේ එ හදීස්කවෙස් ඇස්වවාෆදැන් බිමුන් එම්මෙ ෆුරතම ෆෙම්මච්චන් හික්කාලි තැනකි කවුබාකමං ඇස්වවේ එහෙන්වීමා අල්ලොහ්ගෙ ගෙෆුළුකම්ගවා කවුබාගේ අසාසී බිනායකි ඊලාහී බිනායකම මි හදීස්තකුන් එබ දේහවේ නවරස්තේක නුවදිය හතෙක්ග ජව්වී උළඳු පෝලායින් ෆොටෝ නගාෆවා කුඩ දුන්තරියකි ඒගෙ වශෑගෙන් ගින ෆෙන් හුරි දුන්තරියකම රිපෝට් කොෆවේ ෆොටෝ නෙගේරු එතරි එක්කම වනි අංහස් කිලෝමීටරු උහුග එකමකු දුනියේගෙ ජව්ව වනුමායකු ෆන්සාස් හතරු සිකුන්තු තෙරේග බෝ විලාගණෙගෙ සිෆයන් එතරි බදල්වෙ ඒගෙ දුවස් හිඟජ්ජකම බුනේ මිහාදිසයින් දේහවනි ජව්වුගේ තෙරෙන් දුනියේගෙ බිම ෆෙන් අන්නකම්.

0: මේ අරකඩින් හැක්කඩි වීමනට තිරිස්නු අසිකුන්තු මේ දිවේ රාජ්‍යය ගැටු මෙ සැපරි අරගන මෙෙන් කුරිය දාන හිදායතුක මව ප්‍රග්‍රමගේ හිදායතක මව ප්‍රග්‍රම් කුරිය දියමුග කුරින් මිරේක ඒශාන මාදකතු දනවාලාන මිරේගේ ඒශාන මාදකතුවානේ හැක්කඩි තිරිස් හැමිනට්ක
1: හිදායතු

0: එම්බුනීයා ගෝහින් හෙකන්නේ දෙගින්න කමන කුරිය ගෙන්දම හායකු
1: හායකු තවෙග මෙදු තෙනම ස්පෙසේනත
0: අහම මස්සල එනේ කුරිය ගෙන්ද
1: හීලු කුරා ශේතිය පරිකමති පියමිතුරා ගෙව් පාතකෙ හීලු කුරා ශේලොයෙ බකීතිය පරිකමනාගේ
2: කමනා ගඩියම වෙද්දේ ර රම නාජ ම කොට්ට මන ර කන්නගේ කමන ම රහම
0: කමන මිහරමති මසක වර රිහම කමන නිම්මල හෙමවීම කමන ය ලවලග මිහර කොමහ ගැස් ජබර මති හ
2: කමන වක හස මෙහක ලව හස කොල්ලානන්ත
1: ස කොළම් බේනුවන හමති දෙකු දින්න දේ අඩුහන්තිබි හොරි හාමී හොන්න
2: වාලමගේ පරාත ස් කමනය මිලව හසම කොල්ලන ද.
0: ಲವಾಳುಗೊಡ ಮೇ ಹಾಸಕೋಗೆ ಗೆಳಸ್ತೆ ಮಾತು.

0: දෙන් අනේ මෑබ් බහුරුවන් වාහක දක්කඥා වානි කොන්සිස්ටන්ටම එබ්බෑ පහරු මෑබ් බහුරුවන් වාහක දක්කා පන එබ්බෑ පහරු මොහතප් කුරාරු කොත අයාරත එකහල තන්දන් කොළ ෑම කුඩක වාහක කුරවුන් මේ මිගොත මිහි ලයිව දෑරුග කළ දෙම්මගේ වාහක දෙක්කි නොතෙම පහුම් මි දිමාවයි ගුලාලි මේ එහුන්තෙරයා තංකොළ බෝහරු එහුන් තෙරියකම් මේ වීද මෙයාරු ඒක වගුතු කුඩතන් වෙහ මියති දෙගේ එතනු වරම එන සුවල් කුරීම වර රීති ඒත් නයන්ගේ ෆුර්සත් දෙගන්න ප්‍රග්‍රමගේ වාහක දක්කා එතන් කොළ හමවර රඟල දෙක මෙහාර මිසාලකන් ඒ ලවයත් අදියයි ලවිය දමුම් වෙස් නිම්මාලි වෙන්න ප්‍රෝග්‍රම්
1: අස්තයකොත නිම්මන් ඔලුනේකම් ජෙහැෆි මකුරිල
0: ජෙහියස් කියනන්
1: හම
0: කියන්නේ හම කියන්නේ ලව ජෙහුමුග මානික හුට්ටා දාශකේ නෝනන් දෙන් අනෙත්තන් කොල මයික් කණ්ඩායම් පියයි මස්සල නාක්සදා ඒකම දෙන් අනෙත්තන් කොල කී නිම්මාලයාර කොමෙ ෆාර්කස් තිබුණනිනු ද මිහයි සාවුම් දෙන් මෙති ප්‍රෝග්‍රෑම් නිම්මාලාගට එහෙන් නොබනා බෑ මිසා මෙපියදක ප්‍රෝග්‍රෑම් නිම්මාලාව කියලාන ප්‍රෝග්‍රෑම් හුෂාල් මේ ප්‍රොඩියුසර් කී මී මීගොත ඒ වගුත කුඩතම් වීම නුජේනම හුරිහා ඒ කංකං දෙන් එහෙම් වීම ඒ ඒ එකංකං එකම වර ශෞගවෙරි කුරිමස මේ බුනෙලිගොත මේ ප්‍රෝග්‍රෑම් ග දෙබෑවෙරින් වෙස් මේ එන්ගේජ් වුමා මේ වාහක මේ ඕඩියන්ස් එකීග මේ ගුලාලි ගුළුන් තෙරියාය එකීග කුරියද්දියගෙන් හම වර ශෞගවෙරි
2: වරන් උම්මීදා එකීග ඉනි අඩුවහන් ආරින්ගේ වරන් උම්මීදී දෙ තරින් නෆායා නාසිවකි ෆෙෂීවස් වර පුරෝකො ලියවෙස් ලාහ මෙති වර පුරෝය එකම් දෙන් එහිසාමග දෙ එනිමුණේ දෙන් උම්මීද කුරි වරවර මා දක්කොත් ඉදෙන් එම බොඩන් අස්ලුග අඩුග හරුකශි කොතෙන් හොරමකි හම බය මීහුන්ගේ කුදුරතී කම වරන් හරුකශිකො වාහක දෙක්කින් වාගොතකී බයිෆාර මී වර අහුලාකර ගොඩ හුන්තෙරි නති දිමාවී රීති බහන් එමිහුන් වාහක දක්කම් මසෙක්කය කුරණි එක මිකොනුන් ජවාබ්දයෙන් මිති බීකී එමිහුන් එවාහක දක්කා ගොත වාහක දක්කන් තයියාර තිබි බයෙන්නු එහෙම එම වාගොතකී හම මිපුනා ගොත තහුගීග කං හාසිර කොෆ්වා හොරි මීහකාසුවා කොරවේහෙන් අඩු අන්නනි අඩු අහාලීම මිපුනි කුඩකොන් හිතත් අදුවා ගොතෙවේ අල ඒන එහෙම වාහක දෙක්කී තීවස් එබ ජෙහේ කුඩකොන් හම ජෙහෙලන් වාහක දෙක්කන් එහෙම අහරිග උම්මීද හොරි වරම් මතීගේ දෙකුදින් නදේ තෙරේකවස්
1: රාජි මේ දෙපෑවරින්ගේ හුෂේණුම කීකේ තෝ විතාලවායි
3: දෙපෑවරින්ගේ හුෂේණුම වස් හම වර රංගල ප්‍රෙසෙන්ට් රූම් කම් පාහක් කරවුණු දෙ බෑවරින් එන්ටර්ටේන් කුරම් වෙගෙන් මේ ෂෝගේ ටෙම්පෝ හිපාටන් කුරි මස්සෙක් පාහක් කරවුණු වර ගින කංග රංගල හොරින්ගේ તો ඒක තෙරෙම් සෙක්කමක පාහක් කරවුණු මිහර බෑවරියා කෝල බුනි තිමන්නේ කියාදි බලාෂ බුරුත කුරිය තාගුවේ බුනිම ඒ වගුත හොරිහා බුරුතක කියාදි නමුග බදග නෆා ඒ වගුත බුනි ගුරුවතුන් ගාශේ නගං මසකතේ ඒරුන් ඒ මසක්කේ කුරිය දාගු කියා දේනමෙ එමෙම ඒ වගුත් සලාමේ කුරන් කුරි මසක්කේ වර පොඩ ෆාහා කුරුණු දෙන් රංගල කුරන් වී කමෙන් මා බොඩ ප්‍රෙසෙන්ට් රූම් වාහක දක්කා හෙව්වෙ ප්‍රතිබුම්මකී කෝලාගේ වගුතු ගෙල්ලේන කම යදි කෝල දක්කා වාහක අඩුවස් නීවේන කම ඒක මිසාද කන්නේගේ එක් කෝලා බුන්නේ මී එනගේ ජවාබ් දීෆා අනෙක්කාවස් මිකොළුම් ප්‍රෙසෙන්ටර් කීකේ හෙයිය බුනීම කෝලාබුනි තිමන්න දෙම්මේ ය ජවාබ් දීෆීමේ ඒවර හුතුරු ගොතකම් වානි අහ ප්‍රෙසෙන්ටරුන් අඩු නාහා තිබිකන් ඒගෙන් අංගාදේ කමෙන් එකමකි දෙන් වරම් මුහිම්මු කමේ වගුතු සලාමෙක් කුරන් ප්‍රෙසෙන්ටරුන් කෝලාගේ වාහකයාගේ තෙරිය වන්න ගොය ඒ ටෙක්නික් දස්කුරුන් කිහිනෙක්කන් ඒනගේ වාහක හුට්ටුවානි රීති ගොතකී කො බෑකන් ඒ මි මුබාරාතයක කුරියදාරු දස්කුරන් ජෙහෙ ටෙක්නිකේ අර ශෞගුවරි එකමකුවස් මිෂෝ
1: හසහලිම් රාගකුන් ශෝකින තොවනි
4: ಸಣ್ಣ ಹಮ ರಂಗಳು ಹೆಂಗೆ ಹುಷೇಳು ಮೀ ಫುರತ್ ಮೆಸ್ ಫಾಹಕೊಲ್ಲಾನ ಮೀ ಫೆಷುಂ ಮೀ ಎಮ್ಮೆ ನೆಚುರಲ್ ಕೊಂ ಹಸಣ್ಣ ಅಡುಯವುನು ಫೆಷುಮೆ ಮಿರೇಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ತೌಗೆ ತೆರೆ ಅದಿ ಮಿ ಹಾತೆ ಟೋನ್ ವೆಸ್ ಮೀ ದೆ ಮಿಹೊಂಗೆ ಕೆಮಿಸ್ಟ್ರಿ ವೆಸ್ ಹಸಣ್ಣ ಹಮ ಫುದೇವರಕ ರಂಗಳು ದೆನ್ ಮೀ ಫಾಹಕುರೆ ಹಮ ವರ ನೆಚುರಲ್ ಕೊಂ ದೆ ಮಿಹೊಂಗೆ ಫೆಷುಂ ಐ ಎಮ್ಮೆ ತಂಕೊಳ್ಳುವ ರಂಗಳು ದೆನ್ ನಾಸೆ ಮೀ ದೆನ್ ಎ ಬಸ್ ಕುರಿ ಹಫ್ತಾಗೆ ಹೆಂ ಬೈ ಫಾಕೊಲನ್ ಎ ಬಸ್ ಮಿರೇ ಕುಣಿವೆ ಹೆಂ ವರ ರಂಗಳು ದೆಂಗ್ ಎ ಬಸ್ ತಂಕೊಳಗಿನವೆದೋ ಎ ಬಸ್ಸಿಂಗೆ ದೆಂಗ್ ಹಂದಾನು ಬಹಟ್ಟಾಣೆ ದೆಂಗ್ ಮೀ ಹಸನ್ ಸಮ ಫಾಕೊಲ ಲವಬಾಸಿ ಆಮುಕು ಕುಳೆ ಮಿಹು ವರ ರುಳಿಯಣ್ಣಾಣೆ ಮೀತಿ ಅಡುವ ಹಫದೋ ತಂಕೊಳೆ ಕುಳೆ ಕುಳೆ ಕಾಲ ಗೊತಕದ್ದಿಯೆ ಹಿಂಗೆ ಗಿನೆ ಹುನ್ ತೆರಿನಕ್ಕೆ ಹಾ ಕಮಕುಣು ದಾಣೆ ಎಹೆಂ ಬೀಮೆ ಹಿಂಗೆ ಎಹೆಮ ಎ ಗೆವ್ವಾಣೆ ಹಿಫಾಟ್ಟ ದೆಂಗ್ ಮೀ ಫೋನ್ ನಿನ್ನೆ ಕುರಿಯಗೆಂದಾರು ಮೀ ಹಸನ್ನ ಮೀ ಮೀ ಎಮ್ಮೆ ಫಾಹಕೊಲ್ಲ ಬೇಣ ಎಕ್ಕಮ ಕಿಮಿ ವರಂ ಹುಷಿಯಾರು ವಾಂಚೆಯನ್ನು ಪ್ರೆಸೆಂಟರು ದೆಮ್ಮೆ ರಾಜಿಯ ಫಾಹಕೊಲ್ಲ ಎತ್ತಂಕೊಳು ಮೀ ನಫಾಗೆ ವರ ರಂಗಳು ಎ ದೆನ್ ಅಣಿಕ ಮಿ ಬೈ ಹು ತೆರಿನ ಬೈತಂತ ರಣ್ಣಾನೆ ಹುಟ್ಟೆ ಮೀ ದೆಂ ಬುಣಂ ವಾ ಎತಿ ಬುಣಂ ಮೀ ಜೆಹಿಲುಂ ವಾ ನೋಣಿ ನೇಗಿ ಫೊರೆದಾಣೆ ಎತ್ತಂತಮಿಸ್ ಮೀ ನಫಾಗೆ ದಿಯ ಹಮ ಮೀ ಫುರಿ ಹಮ ಕೊತ್ತೆ ಮೆಹಮ ಎಕಂ ವರ ರಂಗಳು ಹಿಂಗೆ ಎ ಹುಷಿಯಾರು ಕಂ ಹಿಫಾ ಹಟ್ಟಂ ವಾಣೆ ರಂಗಳು ಹಸನ್ನು

0: අලුවට එහෙම දැන් මේ අනේ ළම අනේ හෙන්නාලව ශහාම ළම කියන්නේ කන්නේද
1: අලුවන් හැම මාසෙකේ කොල්ලියයි හැමදේතෝ
0: අදින දිවරාජයකට මෙකඩිය කුරමෙ ගෙන්දනි VSV NVSV ෂෝ ෂෝක කුරමෙ දෙන්නේ අලුගණයි හැම
1: ආදි අලුවන් ශහාම අදිව සමශෝග බෑරුම්ගේ ෆුරසතේ බොයි tine tine hatare sumen hay sumen hay number gula gen shoga baveru man note kuram gendam vi ai ham anika smoti ham baveri ka guli fe
0: assalamu alaikum
2: wa alaikum assalam

0: මේ දන්නාඩෙත්ත.
1: අදි අගහෝරී නාමකායකු TikTok challenge වෙස්.
2: කොම්ම ආතිත දුවගරයගන එකර ගැර ස්ටෝඩියම් වගතු.
1: ඉස්ක්‍රීන්! එහා සතරස්තියක සාලිස්නුවේ කිලෝ හටස් මීඩියම් වේ අදි අටි හනුව මෙගහටස් FM බෑන්ඩ් ඉන්තිසාර් කොල්ලබා.

0: සහරෝවා එකගෙකොත බයංකොර වැස්වාල් කර බා එහෙකම මිහින් හුටලා බව බාතුක ශරලොත්තන් ඒ තරේ ගාදී තොරන් ඔයික්කම මී කංගුරාම කුරිය දෑර හංගුරාම වගතිීගොතුන් නොමස් මෙදු කඩාලාප භාාවවාගෙන් දෙෆරාතුන් දෙකවේ හා වාහතක කුරිය ගෙන්දියුම් රශයාමස් බයංකො වනී අද මිකම මච්ච රශයා ග්‍රස්මල පුටන් බයංකර බා වනී මිගොත හංගුරාම මෙදු කඩාලාගෙන් දක්කන් ජේ ෆෙම්වර්ග වාහතක මිකම තරේ නොවස් එක්කම එහෙකම හංගුරාම හුට්ටා ලාගෙන් වාහත කුරිය ගෙන්දම් බලයාරු මිකමග තෙරෙන් වෙස් වර නොබෑ නේදවේ නතිජය නොකුන්නානිකමග රයිස් පුටින් වේ බයංකොර වාාප එකගතුම් පුරසතු බේනුන්කෝ යුකරයෙන්ග පරාතුම් අනෙක්ක සිෆෑන් වකිවකි සරහත්තක ජමාකරුමා හති අර්තන් ඉතර හෝදුමා හඟුරාම් හුට්ටිෆොන්න වගතුගේ නාජයිස් බේනුම් වර බොඩන් හිපානතිවේ හඟුරාම් හුට්ටාලයාගෙන් කොම මෙහම වාගතක කුරිය ගෙන්දම් බේනු නවාකමග රශයාග පරාතුම් වේ එකන් එගොතා බයංකොප්වා.
1: මේ රශයාගේ රයිස් ්ලට්මිර් පුටින්න මේ පරන් හුළුවලේ ෆා සිටිය යුක්‍රයින්ගේ රයිස් ජෙලෙන්ස්කී වනි දිව්වාාව දෙ මෙ සිටීග බයංකොෆවා කංකමයගෙන් කුරිය දං පුටින් නුනිින්මවි මේ මෑගඩු සබභකිකු බැත්තු.
0: යුක්‍රයින් රයිස් වලින් ජෙලෙන්ස්කී මේ ජූන් මහුගේ පස් වන දුව වනී රශයා රයිස් වන පොටින්න හුළුවලේ ෆෝවා සිටියෙන් ඒනගේ වෙබ්සේට්ග ලිව්වාා. සිටීග මෑගන ගොතෙක් වල් ජෙලින්ස්කි හුශාලවා වනී රශයාගේ රයිස්මෙන් පෝටින්න හම සීදාසීද බද්ධ කුරොබ්වන් දෙබේ ෆලුම් බද්ධ කුරොබ්වාගෙන් හම එත්තනෙක තිබ්බවාගෙන් එබේ ෆලො අනෙබේ ෆලක්ගේ මූුණ බල්ලවා හතරු කලි හම කොරොබ්වාගෙන් තිබ්බවාගෙන් වහිගොත නිම්මවන් ජෙලින්ස්කි හුශාලුවා මේ වනීද මී කිහාවරගේ කමත්ව බුණවේ රුග මිහාර මිදමතුක මියති මිගොත දෙෆරාතු වෙරින් බද්ධ කරන් දතිවාන වරක් ගෙන කංකන් හිඟාගෙන් ගොස්වා. මිකම ගොළුවාා රශයා ග්‍රස්ගන් පුටින් ඒන සන් පිටස්බර්ග ඉන්ටනේශල් එකමෙක් එකොමික් ෆෝරම්ග දෙකේ වාර්තාවග තෙරෙන් වේ ජෙලන්ස්කීගේ මි සිටිය ජවාබ අරවාා එකතුන් විදාලොෆුවේ මිගොතන් ඉසින්ද වාහකදක්කාකම ගවානම දෙෙන් හල්ලවානී වකි කොන්කමෙත්තෝ. අද මීකින් කොම් බේනු කමෙත්තෝ එකතම් යෝක්‍රයෙන් තම්සිල් කොරවන ෆෙම්වරග මීහෙත්තෝ මියතු ජෙලෙන්ස්කීයකි ඇයි ඒනෑකි ඉන්තිහාමකා නුලා පාත්වේදය ගෑගනක දෙහරෙන් හා දෝහග තෙරේක මෙහාරම මගම ගහුන්න බේෆොලක්කමශා භාරුග බේනුම් කොරොබ්වාෑගෙන් රජිතුන බිරුදක්කෑගෙන් එතක බෑර මොවස්සසාතන් වාදාගෙන් මිගත හොත් මුහතාර ගොතක වෙරිකම ගහන්නවා බේෆලකා කොමෙන් රයිස් පුටින් බද්ධ කොරබ්වා වාහකදක්කවාගේ නිම්මාකමින් ඒයි හගීගතු ගැස් මිබුණා ගානුනිගතුන් සහ කමකක් වෙගෙන් දානෙතෝ බයංකොරොබ්වා රයිස් වනින් පුටින් වේ ස්වාල් කොරොබ්වාාෆා අදී මි ෆොනු වි සිටීග මි වාහකතක බලයාරුග රශයා ග්‍රස් වන පුටින්න වර අදපු කොඩකොම් මොහතපු කොප වේ බයින් ඉභාර ඇත්තකුන් අදී ඉන්සාර්දේ මේරුමකුම් වකිකමකක් එබ්බස් වාංජහනකම බයංකො ඩිමාන්් කොරා මේරුමකුම් වරක් ගෙන ඉභාර ඇත ගෙන්න්නවා වාකමක පුටින් වේ බයංකොරොබ්වාා එනමස් මි ගොතම් මේ වාහකත ගෙනස්ව ඔත්ම කී රයිස් වන පුටින් එකමක මච්ච ජෙහිලුම් වාකම නූකම ශාහ ඒනාගේ උමුරුලා බේයගතුන් අධි භාබාතුක වාහකත දෙක්කෙවිකමග වියස් ජෙලෙන්ස්කී භාබාතුගේ වාහකත දෙක්කෙවිකමග වියස් ඒනෑකි උමුරුම් මියදු හම එම හැදිය දේහරුගේ බේෆොල එක්කමග වේ පුටින් බයංකොරොබ්වාා එයා හිලාප මිගකුරින් ඇමරිකාගේ රයිස්කමග මගාමු තිබේ දෙබේෆුන්නකි ඒනෑවර මා උමුරුන් දොශී උමුරුගේ දෙබේෆුන්කම වේ බයංකොරොබ්වාා එකතුන් රයිස් ජෝබයිඩන අදී රයිස් ඩෝ ට්‍රම්පස් ඒනක ෘතමරයාසිී දවර පුරු වීරු වෙස් ඒනයිකි පුටිනවරම උමුරුන් දොශී දෙබේ පුළුන්කම්ගේ ඒනාවේ බයංකොරවාා අදී ඒනයිකි රශයාග වෙරිකමග කොම්මෙහෙන් බද්ධාගෙන් රශයාගේ වෙරිකමග හුන්නන් එගොතම් මසක කොරවා බේෆල නූකමශා අදි කුරියන් දවස්තවග තෙරෙෙන් දෙහා ස්තිරීස් වනාහර බේවෙන ඉන්තිහාමකාම භාවභාතක වාහකත දක්කාකමග වානම අදි පහර ඉන්තිහාම කුරමති ලබ්වානන්ත නොතන් දබ්වානන්තෝ මිස්වාර්තක ජවා මයකුත් දෙවන් කොම්මෙහි ඒන බේනුම් පුළ නවාකම විස්වේ බයංකොරවාාපා අදී ඒනා එහද වාහකතකින් අද ඉන්තිහාවා බෙහෙකොතුන් වහිකොත නිමවා බයංකොරබම අවස්කම වෙස් පුටින් වේ බයංකොරබ්වාාව ජෙලින්ස්කීය බලයාරු ඒනයකි ඒයි විලාාතව ගවම්තකුම් යුකරයන්ග රයිස්කම්ග මගාමග භාරග බේනුම් කොක්ගෙන් ඒන හුරවේෙනගෙන් හදාදීපවා පරාතෙක්කම ශාහිකම් විපදෑම්වා බේෆලකායකු රයිස්මෙන් පුටින් බද්දලකොම් මශ්වරතක කොරබුමග බේනමකි මියදු මී කොබෑතෝ අධි මිකංකමුන් නොකුන්නා නිකොන් නතිජයතෝ හල්දුකරවෙනි කොංකමෙත්තෝ විදා ලුවේ රයිස් පුටින් වේ සිටිය වර රඟලු ජවාබෙද්දෙවාා
1: මේ විලාතුගේ ඉතිහාදු මෙම්බරු ගමක වමුගේ මේ ගමක